යමෙකු තම ජීවිතය පමණක් නොව ලෝකයක් ජයගැනීමට නම් ලිසි ඉලක්කයක් මත ධිරමත්ව කටයුතු කළ යුතු වනවා. මේ ඒ අයුරින් දැඩි කැපවීම හේතුවෙන්ම ලෝකයක් ජයගත්